0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kwan Vidhuliye Sinhala Sevayai. Kwan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathanen.
2: අයිබෝන් සුබම සුබ දැසනක් සේලොම දෙනට අද අපි හමුවන්නේ මේ මාසේ 26 වෙනි දඟහරෝද උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගේන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට වැඩසටහන ආරම්භයේදීම අපි විකාශනය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන ගුරින්ගා ජාතියේ කැමරෙගල් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සිලොම ජින සහ ටොර සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්සප සේනරත්, නිෂ්පාදක දිනේෂ් ලියනගේ සමගින් අපේ නිෂ්පාදිකාව තිසරණි විජේ බණ්ඩාර. වැඩසටහන ගේන මම නිපුන දොරංකොඩ. එමනම් පෙළ ගැස්ම ගැන කතා බහ කරොත් සුපුරුදු ලෙසින් ඕස්ට්‍රේලියාවෙන් වගේම ලෝකෙන්ම වාර්තාවෙන් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය තමයි මුලින්ම ඔබට ගේන්නේ. ඒ සඳහා අපේ නිෂ්පාදක දිනේෂ් අද සූදානම් වෙමින් ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානවල කෘතිම බුද්ධිම නැත්නම් අපි දන්න මේ AI භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නැති බවට අලුත් වාර්තාවක් තර්ක කරනවා. ඉතින් ජෝන් කටින් පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් තමයි මේ අලුත් වාර්තාව එළි දක්වලා තියෙන්නේ. අපි කාලින තොරතුරු විග්‍රහයෙන් ඔබට මේ ගැන වැඩිදුර තොරතුරු ගේන්න සූදානම් ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී ඔබට වැදගත් වෙන නීති කරුණු පැහැදිලි කරන අපේ නීති පිළිසරණ කියන විශේෂාංග මාලාව ඔබට මතක ඇති. අපි ඔබට සමීප කරනවා. ඉතින් අද මේ විශේෂාංග මාලාවේ ෆැමිලි වයලන්ස් ඉන්ටර්මේෂන් ඕඩර් පිළිබඳ දැනුවත් කරන පළවෙනි කොටස ඔබට ගේන අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි යනවා සුව මනස කියන අපේ විශේෂාංග මාලාවේ තවත් විශේෂාංගයකට. මේකදී අද අපි කතා බහ කරන්න හදන්නේ ලාංකේය ප්‍රජාවේ තියෙන ඇතැම් වැරදි මත සහ පිළිගැනීම් නිසා මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන්ද කියන දේ ගැන. වැඩසටහන මැදභාගයේදී අපි තවත් වැදගත් කතා බහකට යන්න තමයි සූදානම් වෙන්නේ. හැම ඔස්ට්‍රේලියානවුන් සිව් දෙනෙකුගෙන් 30 සැපවත් නිින්දක් ලබා ගන්නේ නැහැ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉහළම නිදන්ගත රෝගිය වෙන්නේ දෙවන අදියරේ දියවැඩියාව. අපි හැමෝම දන්න මේ ටයිප් 2 ඩයබටිස් කියන හඳුන්වන දියවැඩියා වර්ගය. ඉතින් මේ දෙකම ගැන වාර්තාමය කතාමාලා දෙකක්

0: BS Originals ලෙස SBS On Demand ඔස්සේ ඔබට නරඹන්න දැන් හැකියාව තියෙනවා නොමිලේ. ඉතින් ඒ ගැන තොරතුරු ගේන්න අපි වැඩසටහන මැද භාගයේදී සූදානම්. වැඩසටහන අද අවසාන භාගයේදී අපි කෙටි විශේෂාංගයකට යනවා. ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් 4 දිනකුගෙන් එක්කෙකුට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ නිසා ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන්ට විශේෂයෙන්ම වෙනම ප්‍රතිකාර එකක අවශ්‍යයි කියලා තමයි විශේෂඥ ඉල්ලීම් තියෙන්නේ. අපි මේ ගැනත් කතා බහ කරනවා වැඩසටහන අවසානයේදී. එමනම් යනවා අද දවසේ ප්‍රවෘත්ති විකාශයට. ඉන් අනතුරු ඔබට අපේ කාලින විග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.
1: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් නැවත ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට සූදානම් වෙයි. මෙවර අයවැයේ ඉදිරිපත් කළ බදු යෝජනා මැයි මස 28 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම්. ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ජාතිවාදී හිංසනයන් ඉහළ යමින් පවතින බවට තොරතුරු හෙළිවේ. යුරෝපය පුරා දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් වාර්තාවේ. ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වන T20 තරගයෙන් නවසීලන්තයට ජය. දැන් පුවත් සවිස්තරව. IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් නැවත ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට සූදානම් වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඔවුන් සිරියාවේ අල් රෝජ් සරණාගත කඳවුරෙන් පිටවී ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට ගුවන් ටිකට්පත් මිලදීගෙන තිබෙනවා. කෙසේ වුවත් මෙම කණ්ඩායම නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙන දින වකවානු පිළිබඳව මේ වනතෙක් නිසි තොරතුරු වාර්තා වී නොමැති අතර මින් එක් පුද්ගලයෙකුට තාවකාලික රැඳවුම් නියෝග යටතේ වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. රජය තම අයවැය ඉදිරිපත් කළ බදු සම්බන්ධ යෝජනා මැයි මස 28 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙයට ආදායම් බදු සහන, $16 බදු සහනය, ප්‍රාග්ධන ලාභ බදු සහනය සම්බන්ධ වෙනස්කම් මෙන්ම නෙගටිව් ගියරින් ක්‍රමවේදය සඳහා යෝජිත වෙනස්කම්ද ඇතුළත් වනවා. මේ අතර ප්‍රාග්ධන ලාභ බදුවලට අදාළ ඇතැම් විශේෂ සහන පිළිබඳව රජය තවදුරටත් ජනතාවගේ සහ අදාළ පාර්ශවයන්ගේ අදහස් විමසන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා.
2: Treasury are going about consulting, not just in tech, but consulting COSBOA, for example, ACCI, the Tech Council. There'll be a policy position paper for consultation produced as well after the first round of consultations that was all foreshadowed there on budget night. And then there'll be a second lot of legislation to deal with those elements as well.
1: ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ජාතිවාදී හිංසනයන් ඉහළ යමින් පවතින බවට චෝදනා එල්ලවනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ස්වදේශික ජනතාවට එරෙහි ජාතිවාදී හිංසනයන් ඉහළ යමින් තිබෙන බව ජාතික විමර්ශනයකදී හෙළි වී තිබෙනවා. මෙම හිංසනයන් එම ප්‍රජාවන්ගේ මානසික සුවතාවයට බලපාන බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට මේ සම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන ඉල්ලා සිටිනවා. දැන් විදේශ පුවතක්. බ්‍රිතාන්‍ය, අයර්ලන්තය සහ ප්‍රංශය යන රටවල මැයි මාසයේ වාර්තාවන සාමාන්‍ය උෂ්ණත්ව වාර්තා බිඳදමමින් යුරෝපය අසාමාන්‍ය ඉහළ උෂ්ණ කාලගුණයකට මුහුණ දෙමින් සිටිනවා. උතුරු අප්‍රිකානු කලාපයේ සිට පැමිණි තාප තරංගයක් මේ දැඩි උෂ්ණත්වයට හේතු වී තිබෙනවා. ඉතාලියේ දවල් කාලය තුළ එලිමහනේ රැකියා කටයුතු නවතා දැමීමටද මේ වන විට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තුන්වන T20 තරගයෙන් නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම ජයගැනීමට සමත් වුණා. එහිදී ඔවුන් කඩලු 5ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. තරග තුනකින් සමන්විත තරගාවලියේ ප්‍රථම තරග දෙක ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව 2-1 ලෙස තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දෙන්න SBS සිංහල අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රලයාාවේ රැකිය අස්ථානවල කෘතිම බුද්ධිය භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඔස්ට්‍රලයාාවට ජාතික උපායමාර්ගයක් නොමැති බව නවතම වාර්තාවක් තර්ක කර සිටිනවා. එම ගැටලුව පරීක්ෂා කිරීම සඳහා ඇඩිලේඩ්හි AI සංසදයක් පැවති අතර ජෝන් කර්ටින් පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රලයානු සේවකීන්ට AIහි බලපෑම තාක්ෂණය මගින් නොව දේශපාලන තේරීම් මගින් තීරණය කළ යුතු බවයි. අද කාලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ්හි රජයේ සේවායෝජක කණ්ඩායම් සහ වෘත්තීය සමිති සමග රැකියා ස්ථානයේ කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබඳව සංසදයක් පවත්වා තිබෙනවා. රැකියා අමාත්‍ය ඇමෙන්ඩා රිෂ්වත් මෙම සංසදයට පවසා ඇත්තේ ඇල්බනීසි රජයේ තාක්ෂණයේ ව්‍යාප්තිය නොසලකා හැර නොමැති බවයි. මෙම රජය දෙවන දුර කාලය තුළ AI

0: Did you know that distance and physical barriers, especially common in larger or multi-story homes, can reduce the strength of your Wi-Fi signal and slow down your internet? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
1: But also our focus through a lot of our work has been how we spread the benefits of AI, but also keeping Australians safe, while also building trust and confidence in how these technologies are used.
2: ඔස්ට්‍රේලියාව තුළ රැකියා ස්ථානයන්හි කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම මේ වන විට වේගවත් වී තිබෙනවා. University of Melbourneහි ව්‍යාපාරික පාසලේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම ඔස්ට්‍රේලියානු සේවකින් 5 දෙනෙකුගෙන් 3 දෙනෙකු පමණ නිතිපතා රැකියාවේදී AI භාවිතා කරන අතර සෑම 3 දෙනෙකුගෙන් 1 අයෙකු සතිපතා හෝ දිනපතා AI භාවිතා කරනවා. මෙය ප්‍රතිශතයක් වශයෙන් 58%ක් පමණ වනවා. ඔස්ට්‍රේලියාවේ AI සඳහා රජයට සැලැස්මක් ඇති බවත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ රජයේ ව්‍යාපාර සහ ප්‍රජාවේ බහු ස්තර අතර සහයෝගිතාවය මත බවත් ඇමෙන්ඩා රිෂ්වර්ත් කියා සිටිනවා.
1: We are actively putting the right foundations in place to build confidence in how AI is adopted and applied in Australia. But trust really does sit at the heart of this work. Trust that AI will be used safely and fairly.
2: කෙසේ නමුත් ජෝන් කර්ටින් පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය ඩොමිනික් මේගර් මේ සම්බන්ධයෙන් දරන මතය වෙනස් වන අතර මෙය යම් තාක් දුරකට කනස්සල්ලක් ගෙන දෙයක් බව පවසනවා. සමාජ මාධ්‍යවල පවතින ඇල්ගරිදම් අප කතා කරන ආකාරය අප සන්නිවේදනය කරන ආකාරය සහ අප නිරාවරණය වන අදහස් අනුව මිනිසුන්ව වෙනම බබල්ස් වෙත තල්ලු කිරීම සිදු කරනවා. එය යම් ආකාරයක අවදානමක් වනවා. මෙහිදී අවදානම් සහිත දේ වන්නේ සමබර බවකින් මිදී බොහෝ විට ඍණාත්මක අදහස් හෝ කරුණු මිනිසුන් අතර ශක්තිමත් කළ හැකි වීමයි.
3: Social media's algorithms affect the way we talk, the way we communicate, the ideas that we're exposed to, and the way it pushes people into sort of bubbles and extremizes, you know, the incentive is to have more extreme discourse. Yeah, and that was a huge problem. AI has those, potentially those same incentives, but on a much bigger scale. You know, instead of having groups of social networks that you're communicating with, you're getting your ideas, you know, not in the public domain at all necessarily, but directly from an AI tool that knows you intimately, and only you can see what it's saying most of the time, unless you're using Grok. And so you're getting a sort of custom, you know, bespoke version of the world that potentially plays into some of your, let's say, less well-balanced perceptions on the world, and can, you know, encourage more extreme discourse and reinforce some negative ideas if you haven't set it up properly.
2: ආචාර්ය ඩොමිනික් මේගර් ඔස්ට්‍රේලියාවේ විශාලතම සිල්ලර සහ ෂණික ආහාර සංගමය වන SDA විසින් සහය දක්වන ලද AI පිළිබඳ නව වාර්තාවක සමකර්තෘවරයා වනවා. රැකියා ස්ථානවල AI භාවිතය නියාමනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නොමැති බව වාර්තාව තර්ක කරනවා. AI යනු දැවැන්ත වශයෙන් ප්‍රතිවිපාක ගෙන දෙන තාක්ෂණයන්ගෙන් එකක් වන බවත් එමගින් සෑම දෙයකටම බලපෑම් ඇතිවනු ඇති බවත් ආචාර්ය ඩොමිනික් අවධාරණය කරනවා.
3: The big reason we've done this is because AI is one of these enormously consequential technologies. There is going to have impacts on the way everything works, but in particular on the way work works.
2: වෘත්තීය සමිති සඳහා පෙන්වා දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් නම් AI මගින් සේවක නිරීක්ෂණය, අනාරක්ෂිත වැඩබර සහ රැකියා අනාරක්ෂිත බව තීව්‍ර කළ හැකි වීමයි. මෙල්බර්න් බිස්නස් ස්කූල් මගින් සිදු කළ අධ්‍යයනයකින් හෙළිවූයේ සේවකයින්ගෙන් 26%ක් වැඩි රැකියා බරකින් පෙළෙන අතර ආතතිය වැඩි වී ඇති බව වාර්තා කර ඇති බවයි. මින් අඩකට වඩා වැඩි පිරිසක් තම තාක්ෂණය භාවිතා කරන ආකාරය හෙළි කර නොමැති බවත් වාර්තා වනවා. ආචාර්ය ඩොමිනික් පවසන්නේ ආරක්ෂණ පියවර ඉතාමත් ඉක්මනින් අවශ්‍ය වන බව මෙයින් අදහස් කරන බවයි. මෙම නව තාක්ෂණයේ ඉදිරියට එන බව තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට නිවැරදි අදහසක් ඇති අතර ඒ ඔස්ට්‍රේලියාවට නිසි ලෙස ක්‍රියාත්මක වන බවට අපට සහතික කර ගැනීමට අවශ්‍ය වන බව ආචාර්ය ඩොමිනික් පෙන්වා දෙනවා.
3: They've got the right idea in terms of understanding that, you know, this new technology is coming along and we want to make sure that it works for Australia. They've acknowledged that.

0: How do they do it? Now, what I would really like to see from the government is more understanding that doubling down on the institutions that we have and the regulatory frameworks that we have and updating them for this new technology and the challenges that it poses is really the guiding light.
1: ඔස්ට්‍රලියාවේ රැකියා සඳහා AIහි බලපෑම පිළිබඳ ශ්‍රම බලකා පරතර විශ්ලේෂණයක් දැනටමත් සිදු කර තිබෙනවා. ඇතැම් පර්යේෂණවලින් පෙනී යන්නේ AI සමහර රැකියාවල වර්ධනය මන්දගාමී කොට ඇති බවයි. උදාහරණ වශයෙන් කීබෝඩ් ඔපරේටර්ස් වැනි පිරිසට මෙමගින් ලොකු බලපෑමක් එල්ලව තිබෙනවා. ඇමෙන් ඩර්විෂ්වත් පවසන්නේ AI භාවිතය සමග රටපුරා පලදායිතාවේ දියුණුවක් සඳහා ඇති හැකියාව තමාට දැකිය හැකි බවයි. නමුත් ඇය මේ සම්බන්ධයෙන් තිබෙන කනස්සල්ලද තේරුම් ගන්නා බව සඳහන් කරනවා. ඔස්ට්‍රේලියානුවන් මෙම AI තාක්ෂණයේ බලපෑම් ගැන කනස්සල්ලෙන් සිටින බව දන්නා බවත් ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
2: We know that many Australians are anxious about AI and its impacts. If workers are treated disposably by their employer, if AI is used in a way that can cause harm, then this anxiety will harden into distrust. And this has been seen in the recent Redbridge polling published in the AFR, where 73% of workers believed AI will be negative for their job security.
1: ආචාර්ය ඩොමිනික් කියා සිටින්නේ බොහෝ දේ අවදානමකට ලක්ව ඇති අතර නමුත් අප කළ යුතු එක් දෙයක් නම් විශේෂයෙන්ම AI තාක්ෂණය රැකියාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවන් සිදු කළ යුතු වීම වන බවයි. මිනිසුන්ට අර්ථවත් වන ආකාරයෙන් AI භාවිතා කිරීම සහතික කිරීම සිදු කළ යුතු බවත් ආචාර්ය ඩොමිනික් අවසන් වශයෙන් කියා සිටිනවා.
0: Certainly a lot could go wrong and a lot could go fantastically. But you know, one of the things we have to do, especially in how AI affects work, is make sure that we bring people together and use it in a way that makes sense for people. We're doing it in a way that brings people along, makes people as effective as they can be, you know, lifts people up as much as they possibly can, and makes workplaces a place that you really want to be.
1: SBS News සඳහා ඩෙබොරා ග්‍රොක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ තුඩංගොඩ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill. දැන් SBS Audio app within. SBS රූපවාහිනි නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි SBS ප්‍රධාන රූපවාහිනි නාලිකාව channel 30 SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32
5: SBS South Asian brings you closer to South Asia news in 10 languages the SBS Spice podcast and the hottest tracks on SBS South Asian radio there is so much to explore check it out now on the SBS audio app or website
4: සිය ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න. SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුලින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ podcast වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ download කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
6: SBS Audio
4: ඔබට අවශ්‍ය රිද්මය හඳුනාගන්න play button එක ක්‍රියාත්මක
7: කරන්න.
8: SBS Chill.
9: SBS Pop Asia. Non-stop Asian pop.
10: Can you describe that feeling for people who haven't experienced it?
11: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
12: Far from the partisan politics.
4: ආශා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
6: sbs.com.au/audio
1: හොඳයි ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් ගැන ඔබව දැනුවත් කරන්න තමයි අපේ නීති පිළිසරණ විශේෂාංගෙන් දැන් අපි හදන්නේ. වෙලාව දැන් 11:19.
3: නීති පිළිසරණ. නීතිය දැනගනිමු. නීති ගරුක පුරවැසියන් වෙමු.

0: Niti Pilisarana. ඔස්ට්‍රලියාවේ ජීවත්වීමේදී එදිනෙදා වැදගත් වන නීති කරුණු පිළිබඳව අපි නීති පිළිසරණ වැඩසටහනින් කතාබහ කරනවා. මේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේත් මහා බ්‍රිතාන්‍ය වගේම ශ්‍රී ලංකාවේත් නීතිඥයෙකු ලෙස වෘත්තීය අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණජීව මහතා. අපි ඉන්දිකව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා SBS සිංහල සේවයට. අයිබෝවන්
1: කස්සප.
0: අපි මේ වැඩසටහනේදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්, එහෙම නැත්නම් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වළක්වාලමින් ලබා දෙන අධිකරණමය නියෝග සම්බන්ධ වන ඒ නෛතිකමය කරුණු ගැන. අපි ඉන්දික මුලින්ම මේ පැහැදිලි කරගනිමු, මොකක්ද මේ ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්?
1: ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක් කියන එක ඉතාම සරලව කියනවා නම් මේක අධිකරණය විසින් දෙන නියෝගයක්, එක් පාර්ශවයක් පවුල් හිංසාවෙන් ෆැමිලි වයලන්ස් වලින් ආරක්ෂා වෙන ආකාරයට. මෙතින් මේකේ විවිධාකාර කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි එක එක් අවස්ථාවට අනුරූපව වෙනස් කරනවා. අධිකරණය දල වශයෙන් දෙපාර්ශවයේ සම්බන්ධ වීම වළක්වනවා, තවදුරටත් ෆැමිලි වයලන්ස් කරන එක, එහෙම නැත්නම් ඒ ප්‍රොටෙක්ටඩ් පර්සන් ආරක්ෂා වෙන පුද්ගලයා ඉන්න නිවසට හෝ රැකියා කරන ස්ථානයට අනිත් පාර්ශවයට ළඟා වෙන්න නොහැකි ආකාරයේ නියෝග දෙනවා, දේපළවලට හානි කිරීම වළක්වන නියෝගය දෙනවා. මේක කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියෙන් පනවනු ලබන සීමා විදියට අඳුන්වන්න පුළුවන් ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස්.
0: ගොඩක් වෙලාවට අපේ ප්‍රජාව තුළ තියෙන යම් විදිහකට මතයක් තමයි මේ ශාරීරික අඩත්තේටම් පහර දීම් වගේ දේවල් තමයි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ විදියට සලකන්නේ. එතනින් පරිබාහිරව සිද්ධ වෙන යම් යම් බලපෑම් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගණයට වැටෙන්නේ නැහැ කියලා. අපි එතනින් පැහැදිලි කරගමු, මේ ශාරීරික හිංසනය විතරද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියලා ඔස්ට්‍රේලියාවේ සලකන්නේ?
1: කසප, ඒක ලොකු වැරදි වැටහීමක්. ඔස්ට්‍රේලියාවේ ෆැමිලි වයලන්ස් කියන නීතිය ඉතාම පුළුල්ව විග්‍රහ කරලා තියෙනවා. ඒකට ලොකු බ්‍රෝඩ් ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ. එහෙදී ෆිසිකල් වයලන්ස් වගේම වර්බල් ඇබියුස්, ඊළඟට ඩැමේජින් ප්‍රොපර්ටි, ස්ටෝකින් කියන්නේ පුද්ගලයේ ගමන් බිමන් වැනි දේවල් පිළිබඳ පසුපස ගිහිල්ලා ඒ පිළිබඳ විපරම් කිරීම, ඊට අමතරව ෆයිනෑන්ෂල් කන්ට්‍රෝල්, කන්ට්‍රෝලිං බිහේවිය, මෙන්ටල් ඇබියුස්, ඉමෝෂනල් ඇබියුස්, එවැනි සියලුම දේවල් තව පුද්ගලයක පාලනය වෙන ආකාරයේ හැසිරීම ෆැමිලි වයලන්ස් විදියට නීතියේ විග්‍රහ කරලා තියෙනවා. මේ අවස්ථාවේදී සමහරලාවට සුරතල් සතුන්ට හානි කිරීම, ඒවා පවා ෆැමිලි වයලන්ස් විදියට නීතියේදී සැලකෙනවා. සමාජ මාධ්‍ය, සෝෂල් මීඩියා හරහා කරනු ලබන ඒ හැරස්මන්ට් එක, ඒවත් ෆැමිලි වයලන්ස් විදියට සැලකෙනවා.
0: ඒ වගේම ඉන්දික, මේ දැන් අපේ ප්‍රජාව අතරේ තියෙන තවත් දෙයක් තමයි මේ ආගමික සහ සංස්කෘතික නැමියාව අනුව තම සහකරු හරි සහකාරිය හරි පීඩාවට පත් කිරීම. ඉතින් ඒ විදිහට කරන බලපෑමුත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ලෙස සලකන්න පුළුවන් නේද?
1: අනිවාර්යයෙන්ම. මෙහිදී වැදගත් වෙනවා සම්පූර්ණ හැසිරීම් රටාවම අධිකරණය සැලකිල්ලට භාජනය කරනවා, ඒ pattern of behavior. හැබැයි යම් පුද්ගලයෙක්ව පාලනය වන ආකාරයෙන්, ඒ පුද්ගලයාට මානසික නිදහස නැතිවන ආකාරයෙන් කරනු ලබන සියලුම කාර්යයන් ෆැමිලි වයලන්ස් යටතට ගන්න පුළුවන් විදිහට නීතිය විග්‍රහ කරලා තියෙනවා. අධිකරණයත් නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා.
0: හොඳයි ඉන්දික, අපිට පැහැදිලි කරන්න මේ කොහොමද ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්, එහෙම නැත්නම් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි මැදිහත් වීමේ නියෝගයක් ගන්න ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය ගැන.
1: මේ ප්‍රොසෙස් එක දෙආකාරයකින් සිද්ධ වෙන්න පුළුවන්. එක් ආකාරයක් තමයි එවැනි හිංසනයකට ගොදුරු වෙන පුද්ගලයෙක්ට පොලිසියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න පුළුවන්. එහෙම කරන අවස්ථාවකදී පොලිසිය ඒ අවශ්‍ය ඇප්ලිකේෂන් එක අධිකරණයේ ගොනු කරලා එම පුද්ගලයා වෙනුවෙන් අධිකරණයෙන් ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස් ඉල්ලා සිටිනවා. එහෙම නැතුව දෙවැනි ආකාරය තමයි පුද්ගලයෙක්ට කෙලින්ම අධිකරණයේ ෆැමිලි ඉන්ටර්වෙන්ෂන් ඕඩර් ඇප්ලිකේෂන් එකක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. මේ දෙආකාරයෙන්ම අධිකරණීයට මෙමෙරි නඩුවක් යොමු කරන්න පුළුවන්.
0: හොඳයි, ඔබ එකතු වී සිටි SBS සිංහල ඔබ වෙත ගෙනෙන නීති කරුණු විග්‍රහ කරන නීති පිළිසරණ වැඩසටහන සමගින්. අද අපි කතා කළේ ගෘහස්ථ හිංසන මැදිහත්

0: කරන නියෝග ක්‍රියාවලිය පිළිබඳවයි. එහි පළමු වැඩසටහනට අපි තවත් වැඩසටහනකින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. නීති පිළිසරණ විශේෂාංගය සඳහා මේ නීති කරුණු විග්‍රහයට එකතු වුණේ ආස්ට්‍රේලියාවේ මහා බ්‍රිතාන්‍යයේ වගේම ශ්‍රී ලංකාවෙත් නීතිඥයෙකු ලෙස වෘත්තිය අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණාජීව මහතා. ඉන්දික, බෙහෙවින්ම ස්තුතියි SBS සිංහල සේවයේ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ නීති කරුණු විග්‍රහයන් ගෙනාවාට.
1: ස්තුතියි කස්සප, අයිබෝන්.
0: මෙම වැඩසටහනේදී සම්පත්දායකයා මතු කළ කරුණු පොදු කරුණුවන අතර එය පුද්ගල තත්ත්වානුව වෙනස් විය හැකි බව අපි කාරුණිකව සිහිපත් කරනවා. ඔබට මේ අදාළ වන තත්ත්වයන් පිළිබඳ නිසි වෘත්තීය උපදෙස් සඳහා යොමු වන ලෙසත් අපි සිහිපත් කරනවා. SBS සිංහල ගෙනෙන නීති කරුණු විශ්ලේෂණ වැඩසටහන් මාලාව නීති පිළිසරණ සඳහා පසුව සවන් දෙන්න SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. අපි තවත් නීති පිළිසරණ වැඩසටහනකින් හමුවෙමු. මම කස්සප සෙනරත්, අයිබුවන්.
2: නීති පිළිසරණ SBS සිංහල ගෙනෙන නීති තොරතුරු විවරණය. නීති පිළිසරණ.
3: හොඳයි, ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ තියෙන ඇතැම් වැරදි මත, ඒ වගේම පිළිගැනීම් නිසා මානසික සෞඛ්‍ය ඇත්තටම බිඳ වැටෙන්න පුළුවන්. මේ ඒ ගැන තොරතුරු
4: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
5: සුව මනස, නිරෝගී මනසක් යහපත් ජීවිතයක අඩිතාලමයි.
0: කාර්යබහුල ජීවිතයක නිරතවන ඔබට ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් SBS සිංහල සේවයේ ඔබ වෙත ගෙන එන සුව මනස කෙටි විශේෂාංග මාලාව සමගිනුයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි සුව මනස සඳහා සම්පත් දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යංශයේ සහ කොළඹ ජාතික රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ, දැනට ඕස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන්. අයිබෝන් තිලක්ෂි.
6: අයිබෝන් කසප.
0: හොඳයි තිලක්ෂි, අපි මේ පසුගිය වැඩසටහන් මාලාවේදීම කතා කරේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ මානසික සෞඛ්‍ය තත්ත්වයන් වලට මුහුණ දෙනකොට අපට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව, විශේෂයෙන් මේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ තියෙන විවිධ මතිමතාන්තර, යම් අනවබෝධයන් නිසා ඇතිවන දේවල් වෙන්නට පුළුවන්. නමුත් අපි කොහොමද සැලකිලිමත් විය යුත්තේ සහ අපේ අවධානයට ලක් කර යුතු කරුණු වෙන්නේ මොනවද මේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ තියෙන මෙවැනි මතවාද, එහෙම නැත්නම් වැරදි ආකල්ප කොයි ආකාරයටද අපේ මානසික සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරන්නේ?
6: ඔව් කසව, මේ බොහොම අවාසනාවන්ත සිදුවීම තමයි මේ මානසික සෞඛ්‍ය සහ මානසික රෝග පිළිබඳව සමාජය තුළ ශ්‍රී ලාංකික

0: Hits from Home.
1: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
2: සහකරනවා සමහරලාට උසුළු විසුළු කරනවා මේ වගේ දේවලුත් මේ වැරදි වැටහීම් නිසා සහ ස්ටිග්මා අපකීර්තිය නිසා සිදුවන දේවල් මේවැනි වැරදි වැටවිහිම් සහ අපකීර්තියට පත් කිරීම ගැටලුව තුළ ජීවත් වෙන කෙනාට උදව්වක් වෙන්නේ නැහැ ඒ පුද්ගලයාට තව තවත් අපහසුවට පත් කරන දෙයක් විදිහට තමයි මම දකින්නේ මෙවැනි හැසිරීම් මත ප්‍රකාශ කිරීම ඇත්තටම අපි සමාජයක් විදිහට ශ්‍රී ලාංකික ප්‍රජාවක් විදිහට ඉතාම නවතා දමන්න ඕනේ වැදගත් වන්නේ මානසික සෞඛ්‍ය හා මානසික ගැටලු රෝග පිළිබඳව හරියට දැනුවත් වෙලා එවැනි ගැටලුවල ජීවත් වන පුද්ගලයින්ට ඔබේ සහයෝගය දැක්වීම මීට කලින් අවස්ථාවල කියලා තියෙනවා ඕනම කෙනෙක්ට ජීවිතයේ ඕනම වෙලාවක මානසික සෞඛ්‍ය පහත වැටෙන්න පුළුවන් අනුකම්පා කිරීම නෙවෙයි අවශ්‍ය වන්නේ සංවේදී වීමයි අවශ්‍ය වන්නේ එම්පති තමයි අපිට අවශ්‍ය වන්නේ වඩාත් වැදගත් වන්නේ කස්සප ඔබට ඇතිවන ගැටලුවේදී එය අවංකව පිළිගැනීම. මොකද අපි ඇක්සෙප්ට් කරේ නැත්නම් පිළිගත්තේ නැත්නම් මම මෙන්න මේ වගේ ගැටලුවක සිටිනවා කියලා ඔබට මේ සේවාවන් වලට ළඟා වෙන්න තියෙන අවස්ථාව අවම වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන මේ සේවාවන් ලබා දෙන්න සිටින කාර්ය මණ්ඩලය බොහොම හොඳින් පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුට සේවය ලබා දීමට තවත් දෙයක් තමයි ඔවුන් ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කරනවා කියන එක 100%ක් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
3: සෝමනස සඳහා සම්පත් දායකත්වයේ සුබෘතු පරිදි ඕස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන් ඇයට ස්තුතිවන්ත වන අතරම අපි මතක් කරන්නට කැමතියි මෙම වැඩසටහනේදී ඇය පළ කළ අදහස් පොදු කරුණුවන අතර ඒ පුද්ගල තත්ත්වවලට අනුව වෙනස් වන බව. ඔබට බලපාන ආකාරය පිළිබඳ විධිමත් උපදෙස් සඳහා යොමු වීමට වග බලා ගන්නා ලෙසත් අපි කාරුණිකව සිහිපත් කරනවා. සුවමනස වැඩසටහන් මාලාවේ අනෙක් වැඩසටහන් වලට සමන් දීම සඳහා SBS සිංහල පොඩ්කාස්ට් හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. අපි තවත් සුවමනස කතාබහකින් හමුවෙමු. මම කස්සප සෙනරත්. අයිබෝවන්.
4: ඔබේ හිතසුව පිණිස සුව මනස
5: ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින් ලෝපුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio App වෙතින් SBS Food වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන්න SBS Food වෙබ් අඩවියට sbs.com.au/food SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn. sbs.com.au/learn වෙත පිවිසෙන්න. ඔස්ට්‍රේලියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත ගෙනෙයි. SBS ප්‍රධාන රූපවාහිනී

0: නාලිකාව channel 30 SBS රූපවාහිනිය වයිස්ලෑන්ඩ් නාලිකාව channel 30කින්
1: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙ ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
0: Aboriginal සහ Torres Strait දූපත්වාසීන්ට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ channel 34 ඔස්සේ හෝ SBS on demand වෙතින්.
2: වාර්තා චිත්‍රපට එහෙමත් නැත්නම් වාර්තා කතාමාලා අපි ජීවත් වෙන සමාජයේ මේ ලෝකේ අපිට ඍජුවම බලපාන දේ ගැන සක්‍රීයවම දැනගන්න පුළුවන් විදියක් තමයි ඒ. හිතන්න ඔබ වාර්තාවක් කියවනවා කියලා. ඒ වාර්තාවේ සඳහන් කරුණුම යම් නිර්මාණාත්මක දේවල් එක එකතු වෙලා තිරයකට නැගුණම ඒ සඳහන් වෙන කරුණු කාරණා එක්ක ඔබ සම්බන්ධ වෙන්නේ වෙනස්ම විදියකට. ඉතින් එහෙම වෙනස්ම විදියකට ගොඩ නැගුණු වාර්තා කතාංග දෙකක් පිළිබඳවයි අද කතා කරන්නේ. මේ SBS on demand වෙතින් ලබා දෙන SBS Originals දෙකක්. ඒවයි නම්ගම් වලට යන කලින් මම පොඩි ආරම්භයක් ගන්න කැමතියි මෙන්න මේ විදියට. සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුම හොඳ නිින්දක් ලබා ගන්න අනවරත අරගලයක නිරත වෙනවා කියලා ඔබ දැනගෙන සිටියද? ඒ කියන්නේ මිලියන ගණනක් ජනතාව අවදි වෙන්නේ දීප්තිමත් උදෑසනකට නෙවෙයි. දවස පටන් ගන්නේ මහන්සියෙන්, ඔරලෝසුවත් එක්ක තරහෙන්, තව විනාඩි 5ක් විතර නිදා ගන්න ඕනි කියන හැඟීමෙන්. එතකොට දියවැඩියාව, විශේෂයෙන්ම මේ ටයිප් 2 ඩයබටිස් දෙවන අදියරේ දියවැඩියාව වැළඳෙන්න ඔස්ට්‍රේලියාවේ වැසෙන දකුණු ආසියානු ප්‍රජාවට වැඩි ප්‍රවණතාවක් තිබෙන බව New South Wales Multicultural Health Communication Service කියනවා. ඇත්තටම ඔවුන්ගේ වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන්ම මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන ලිපි මාලාවක් තියෙනවා. ඉතින් අද මම කතා කරන SBS Originals කතාමාලා දෙක නින්ද සහ දියවැඩියාව ගැන. එක කතාංගයක නම ඔස්ට්‍රේලියාස් ස්ලීප් රෙවලූෂන් විත් ඩොක්ටර් මයිකල් මෝස්ලි. අනෙක Australia's Health Revolution with Dr. Michael Mosley. දැන් මේ නම් දෙක දැක්කම පේනවනේ මහා පොදු සාධකයේ වගේ නමක් තියෙනවා. Dr. Michael Mosley. මේ කතාංග දෙකම ඉදිරිපත් කරන්නේ ඔහු. වෛද්‍යවරයෙක්, සම්මානනීය මාධ්‍යවේදියෙක් වගේම විද්‍යා විශේෂ සංනිවේදකයෙක්. ඔහුව ලොව පුරා ජනප්‍රිය වෙන්නේ ඉතාම සංකීර්ණ විද්‍යාත්මක කරුණු අපට තේරෙන භාෂාවෙන් සරල විදියට නිර්මාණාත්මක විදියට ඉදිරිපත් කිරීමේ ඔහුගේ හැකියාවත් එක්ක. ඒ වගේම සක්‍රීයව වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙන්නෙකු විදියට. ඉතින් SBS on demand ඔස්සේ ඔබට නොමිලේ නැරඹිය හැකි සැපවත් සුවදායි නිින්දක් යහපත් ආහාර රටා පිළිබඳව ඔබ නොදැන සිටි දේ පෙන්වන ඔස්ට්‍රේලියාස් ස්ලීප් රෙවලූෂන් සහ ඔස්ට්‍රේලියාස් හෙල්ත් රෙවලූෂන් පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය. අපි ඉස්සෙල්ලාම නිින්ද ගැන කතා කරමු. උදේට ඇහැරිලා ඔරලෝසු එලාම් එක වදිනකොට ස්නූස් බටන් එක ඔබන්න හිතලා තියෙනවද? උදේට ඇහැරිලා තව විනාඩි 5ක් හෝ 10ක් නිදාගන්නම නම් හිතෙන්නේ ඔබ තනි වෙලා නැහැ. 2024 දෙසැම්බරේදී ෆයින්ඩ වෙබ් අඩවිය විසින් එක් සමීක්ෂණයක් කළා. ඒකෙන් හොයාගෙන තියෙනවා සෑම ඔස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුම, ඒ කියන්නේ ඔස්ට්‍රේලියානුවන් මිලියන 14.8ක් පමණ හොඳ නිින්දක් ලබා ගන්නේ නැහැ කියලා. සමහර අයට නිින්ද එන්නේම නැහැ, මුළු රෑම ඇහැරිලා. එහෙමත් නැත්නම් නිින්ද අතරමැදදී ඇහැරෙනවා.

0: Hits from Home.
1: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
2: එට සම්බන්ධ වෙනවා. මේක හැබැයි නිකන්ම විද්‍යාත්මක කරුණක් පෙන්වා දීමක් නෙවෙයි. වැඩසටහන අවසානයේ ඔබට හිතේ නිന്ദාශ්‍රිත ගැටලු වලට පරේෂණ සහ නවෝත්පාදන කියන දේ පිළිතුරු සපයන විදිය පිළිබඳව ඔබට පුදුම හිතේවි. ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවන ඔබ රාජකාරී අධ්‍යාපනික කටයුතු පවුල අතර දවසේ පැය 24 බෙදා ගන්න ඔබ මේ කතා මාලාව නිසා නිന്ദ පිළිබඳව වෙනම විදියක කියවීමක් ලබાવી. නම මතකයිනේ, ඔස්ට්‍රේලියා ස්ලීප් රෙවලූෂන් විත් ඩොක්ටර් මයිකල් මොස්ලි. හරි, දැන් මීළඟ රෙවලූෂන් එක, ඔස්ට්‍රේලියාස් හෙල්ත් රෙවලූෂන් විත් ඩොක්ටර් මයිකල් මොස්ලි. ආයේ හිතවත් වෛද්‍ය මොස්ලිගෙන් SBS ඔරිජිනල් එකක් විදියට එන්නේ දියවැඩියාව. ටයිප් 2 ඩයබටිස් ගැන කරපු වාර්තාමය කතා මාලාවක්. මේකෙදී ඔහුත් සමග එකතු වෙනවා ඔස්ට්‍රේලියාවේ ආදිවාසී කායික විශේෂඥයෙක්. ඔහුගේ නම රේ කෙලි. ඉතින් රේත් එක්ක එකතු වෙලා මොස්ලි මේ කතා කරන්නේ පිළිතුරු සොයන උත්සාහ කරන්නේ ඔස්ට්‍රේලියාවේ වේගෙන්ම ඉහළ යන නිදන්ගත රෝගය ටයිප් 2 ඩයබටිස් ගැන. ඉතින් මේ දැන එකතු වෙලා ඔස්ට්‍රේලියානුවන් 8 දෙනෙකුට උපකාර කරනවා. ඒ කොහොමද? එදිනෙදා ආහාර වේලට කරන වෙනස්කම් වලින්, ව්‍යායාම වලින්, මේ දේවල් වලින් පවතින தத்துவයේ මුළුමනින්ම පහේ නැති කරන්න පවා පුළුවන් වෙනවද? ඇත්තටම මේ කතා මාලාව විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකේය ප්‍රජාවට වැදගත්. දෙවන අදියරේ දියවැඩියාව ටයිප් 2 ඩයබටිස් හැදෙන්නේ පමණට වඩා සීනි හෝ ග්ලූකෝස් ඉතා දිගු කාලයක් මුළුල්ලේ සිරුරේ ලේවල තැන්පත් වී තිබීමෙන්. ඒ தத்துவයේ ඔබේ හදවතට, ඇස්වලට, එහෙමත් නැත්නම් සිරුරේ වෙනත් කොටසකට බලපාන්න පුළුවන්. ටයිප් 2 ඩයබටිස් මේ තියරියක් නෙවෙයි, සැබෑ ලෝකයේ ඔබ ඇසුරු කරන නොකරන බොහෝ දෙනා පීඩා විඳින රෝගී තත්ත්වයක්. ඒ සැබෑ බව ඔස්ට්‍රේලියාස් හෙල්ත් රෙවලූෂන් කතා මාලාවෙන් පේනවා. සැබෑ ජීවිතයේ රෝගීන් මුහුණ දෙන අභියෝග ඔබ දකිනවා. ඔවුන් විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලනවා. තමන්ගේ සෞඛ්‍ය යථාතත්වයට පත්වන බව දකිනවා. දියුණුවක් තිබෙන බවේ සතුට ඔවුන්ට දැනෙනවා. දෛනික ආහාර වේලට ගෙනෙන වෙනස්කම්, ව්‍යායාම එක්ක ඇත්තටම ප්‍රේක්ෂක ඔබට ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ගැන මේ කතා මාලාවේදී කතා කරනවා. ඔස්ට්‍රේලියාවේ වැසෙන ශ්‍රී ලාංකික ඔබට මොනතරම් කාර්යබහුල ජීවිතයක් තිබුණත් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් බව පෙන්වා දෙන කතා මාලාවක් විදියට ඔස්ට්‍රේලියාස් හෙල්ත් රෙවලූෂන් විත් ඩොක්ටර් මයිකල් මොස්ලි මම නිර්දේශ කරනවා. ඉතින් මේ කතාංග දෙකම ඔබට SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ නොමිලේ නරඹන්න පුළුවන්. ඒ දෙක විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාවේ සහ මුළු ලෝකයේම විවිධ මාතෘකා ඔස්සේ කරන ලද වාර්තා චිත්‍රපට සහ කතා මාලා විවිධ භාෂාවලින් නැරඹීමට ඔස්ට්‍රේලියාවේ ඔබට පහසුම ස්ට්‍රීමින් ප්ලට්ෆෝම් එක තමයි SBS ඔන් ඩිමාන්ඩ් කියන්නේ. ඒ විතරක් නෙවෙයි, විවිධ භාෂාවලින් නිමවුණ චිත්‍රපට ගණනාවක්ම නොමිලේ නරඹන්නත් පුළුවන්. ජූනි මාසයේ සිට ආරම්භ වන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් ඔබට SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ නොමිලේ නරඹන්න පුළුවන්. එහෙනම් අදම SBS ඔන් ඩිමාන්ඩ් වෙත යන්න අසීමාන්තික විනෝදාත්මක සේවා රාශියක් ඔබේ ඇඟිලි තුඩක දුරින්. මේ SBS ඔන් ඩිමාන්ඩ්.

0: ඔස්ට්‍රලියාවේ මානසික සෞඛ්‍ය ගැටලුවට මුහුණ දෙන කාන්තාවන්ට වෙනම ප්‍රතිකාරයකක ඉදිරි කරන්න කියලා විශේෂඥින්ගෙන් ඉල්ලීම් ලැබෙනවා. ඉතින් ඒ ගැන තොරතුරු අපි බලන්න සූදානම් මේ කෙටි විරාමෙන් පස්සේ.
1: විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිකැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn. sbs.com.au/learn වෙත පිවිසෙන්න. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න. SBS Chill. දැන් SBS Audio App වෙතින්. ගණනක්වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app download කරගන්න. SBS Food වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස්. පිවිසෙන්න SBS Food වෙබ් අඩවියට sbs.com.au/food. NITV රූපවාහිනී ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. ද පොයින්ට් SBS On Demand වෙතින්. ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

ඔස්ට්‍රලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එකයිකුට මානසික සෞඛ්‍ය සම්බන්ධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙන බව වාර්තා වෙනවා. නමුත් මේ අයගෙන් ඇතැම් පිරිස් උදව් ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගියත් රෝහල තුලදීත් ඔවුන් විවිධ අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්න ලැබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම නිසා ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් මුහුණ දෙන මේ තත්ත්වය වෙනස් කරන්න ඔස්ට්‍රේලියාවේ කටයුතු කරන ප්‍රධාන මනෝවෛද්‍යවරයෙක් තමයි මහාචාර්ය ජයශ්‍රී කුල්කණි. ඇය කාන්තාවන්ට පමණක් වෙන් වූ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ආකෘති

0: යක් ඉදිරියට ගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. මෙල්බර්න් නුවර කාන්තාවන්ට පමණක් වෙන් වූ සෞඛ්‍ය රෝහලක ටන්‍යා කියන කාන්තාව චිත්‍ර කලාව සම්බන්ධයෙන් වූ ප්‍රතිකාර ක්‍රමයකට සහභාගි වෙනවා. ඇයි කියන්නේ චිත්‍ර කලාව ගැන ඇති වූ ආසාව ඇගේ ජීවිතය වෙනස් කළ හැකි දෙයක් බවයි. ජීවිතය පුරාම වචනවලින් හැඟීම් ප්‍රකාශ කරන්න උත්සාහ කළ තමන්ට දැන් වචන නැතිව හැඟීම් පළ කරන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබුණු බව ඇය සඳහන් කරනවා. මේක ඇයට ඉතාම සැනසිලිදායක අත්දැකීමක් වුණා කියලා ඇය පවසනවා.
1: I've spent my life using words, you know, and here I learned about non-word expression. It just felt really satisfying. It was soul soothing.
0: Tanya සහභාගී වූ මේ ආට් තෙරපි වැඩසටහන දැඩි මානසික සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ දෙන කාන්තාවන් සඳහා සැලසුම් කළ කාන්තාවන්ට පමණක් වෙන්නු වැඩසටහනක කොටසක් වෙනවා. එදිනෙදා සිදු කෙරෙන සාමාන්‍ය කාර්යයන් පවා සිදු කර ගැනීමට අපහසු තත්ත්වයකට මුහුණ දුන් පසුව ටන්‍යා තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙනවා. කලින් පූර්ණකාලීනව රැකියාවක කටයුතු කළ ඇය තරුණ දරුවන් සිටින මවක් වෙනවා. පසුව වෙළඳසැල් වෙත යාමට පවා ඇයට අමාරු තත්ත්වයක් ඇති වුණා. ඇයට රැකියාවත් නවත්තන්නට සිදු වුණා.
1: I arrived here in a very diminished capacity, so I had gone from being a full-time working mom with teenagers, and I just ended up barely able to go to the supermarket. I just was in a really bad way. I had to take time off work, and then I just couldn't go back. I was very much struggling.
0: එදා තමන්ට සිදුවෙමින් තිබුණු දේ කුමක්ද කියලා පැහැදිලිව නොතේරුණු බව ටන්‍යා පවසනවා. පසුව වෛද්‍යවරුන් ඇයට කම්ප්ලෙක්ස් පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිස්ඕඩර් එනම් CPSTD, ADHD, ඇන්සයිටි සහ ඩිප්‍රෙෂන් වැනි තත්ත්වයන් ඇති බව හඳුනාගෙන තිබුණා. ඇයි කියන්නේ තමන් හැදී වැඩුණු පරිසරය තුළ මානසික සෞඛ්‍ය, එහෙම නැතිනම් මේ මෙන්ටල් හෙල්ත් කියන දේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළ බවයි. නමුත් තමන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන අවබෝධයක් තිබීම ඉතාම වැදගත් බව ඇය දැන් පවසනවා.
1: I got CPTSD, ADHD, anxiety, depression. You know, I had been raised to not acknowledge that mental health was a thing. It's so important to have a sense of your own mental well-being.
0: මෙවැනි අත්දැකීම් ඇති කාන්තාවන් ඕස්ට්‍රේලියාවේ බහුලවම දක්නට ලැබෙනවා. ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක්කයෙකු මානසික සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දෙනවා. ඇතැම් කාන්තාවන්ට ආර්ථවහරණය, එහෙම නැතිනම් මෙනපෝස් ඇතිවන කාලයේදී හෝමෝන වෙනස්වීමත් සමග ඩිප්‍රෙෂන් වැනි රෝග ලක්ෂණ තවත් වැඩිවිය හැකි බව විශේෂඥයන් පවසනවා. මහාචාර්ය ජයශ්‍රී කුල්කර්ණි කියන්නේ ඇල්ෆ්‍රෙඩ් රෝහල සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධව කටයුතු කරන මනෝවෛද්‍ය විශේෂඥවරයක්. ඇය හෝමෝන් ආශ්‍රිතව සිදුකරන ප්‍රතිකාර ක්‍රම, එහෙම නැතිනම් හෝමෝන් තෙරපි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ලෝක මට්ටමේ ප්‍රධාන විශේෂඥවරයක් ලෙස හැඳින්වෙනවා. ආර්ථවහරණ අවස්ථාවේදී කාන්තාවන්ට ඇතිවන මානසික අවපීඩන තත්ත්වය, එහෙම නැතිනම් මේ මෙනපෝස් ඩිප්‍රෙෂන් තත්ත්වය ඇතැම් විට වෙනත් රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබූ අවස්ථා තිබුණු බව ඇය පවසනවා. එවැනි කාන්තාවන්ට නිවැරදි ප්‍රතිකාර ලබා දුන් පසු සති කිහිපයක් ඇතුළත depression tattwaya aduwi giya avastha thibu bawa aya sandahan karanawa.
2: We have highly successfully treated women who have presented with what actually is menopause depression but had been misdiagnosed, so the depression's gone within a couple of weeks. This is a spectacular turnaround.
0: මහාචාර්ය කුල්කර්ණි ඉන්දියාවෙන් කුඩා කාලෙදී ඕස්ට්‍රේලියාවට පැමිණියායික්. වෛද්‍යවරයෙක් වීම ඇගේ සිහිනයක් වෙලා තිබුණා. දශක ගණනාවක් පුද්ගලික සහ රජයේ රෝහල්වල සේවය කිරීමෙන් අනතුරුව වසර 5කට පමණ පෙර කාන්තාවන්ට පමණක් වෙන් වූ ප්‍රතිකාර වාට්ටුවක් ආරම්භ කිරීමට ඇය සහාය ලබා දුන්නා. පිරිමි සහ කාන්තා රෝගීන් එකට ප්‍රතිකාර ලබන වාට්ටුවක කාන්තාවන්ට ආරක්ෂිත තත්ත්වයක් ඇති නොවිය හැකි බව ඇය පවසනවා. මානසික පීඩනයෙන් පෙළෙන මේ කාන්තාවන් පිරිමි රෝගීන් සමග එකම වාට්ටුවක ප්‍රතිකාර ලැබීමෙන් කාන්තාවන්ගේ මානසික පීඩන තත්ත්වයන් තවදුරටත් උග්‍ර විය හැකි බව ඇය පවසනවා.
2: There are many risk factors in a co-gendered ward. So very sadly, I have been involved with situations where women have been traumatized.

0: victimized or abused or even the worst cases, raped by co-patients. And it's usually male patients who assault female patients. It's a real issue for so many women who have had a background of trauma and violence in their own lives that has led to mental illness, and now they want help for that. And in the process of getting help in the inpatient facility, they have been re-traumatized. Or sometimes people leave the hospital with more new trauma than what they came in with in the first place.
1: Mahacharya Kulkarni පෙන්වා දෙන මේ ගැටලුව Royal Australian and New Zealand College of Psychiatrists ආයතනයත් පිළිගන්න අදහසක් වෙලා තිනවා. මානසිකව දැඩි පීඩනයක සිටින කාන්තාවන් රෝහලට ඇතුළත් වූ පසුව රෝහල තුලදී ලබන නරක අත්දැකීම් නිසා ඔවුන්ගේ රෝග ලක්ෂණ තවත් නරක අතට හැරීම හෝ නව මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව Royal Australian and New Zealand College of Psychiatrists විද්‍යාලයේ සභාපති ලෙස තේරීපත් වී සිටින වෛද්‍ය ඇන්ජෙලෝ වර්ගෝනා පවසනවා.
2: Having mixed inpatient units is a problem. The rates are really very high of sexual violence and harassment in inpatient units due to the increasing acuity that we're seeing in people who are mentally ill, and particularly those with associated substance use problems or drug-induced psychotic-type disorders, that the atmosphere on inpatient units is very distressing, very harrowing and frightening. It's a terrible indictment, I think, when we have women being admitted to hospital in distress and having potentially worsening of symptoms or development of new disorders as a result of their experiences in hospital.
1: මේ වන විට මෙල්බර්න් නුවර කාන්තාවන්ට පමණක් ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවක රෝගීන් 1000කට වැඩි පිරිසක් මේ ආකාරයට ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. එල්ස්ටර්න්වික් නගරයේ පිහිටි දැවැන්ත ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මේ රෝහල කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ කාන්තාවන්ට පමණක්ම ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද බව මානසික සෞඛ්‍ය සහ කැබ්‍රිනි ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානි ෂැරන් ෂර්වුඩ් පවසනවා.
3: We have 30 beds, so 30 women. So women transition from the inpatient into the community. So we've currently got about 130 to 150 women participating in our programs at any given time.
1: නමුත් වෛද්‍ය ඇන්ජෙලෝ වර්ගෝනා කියන්නේ මෙවැනි කාන්තාවන්ට පමණක් වෙන්නු මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථාන තවදුරටත් ඕස්ට්‍රේලියාවට අවශ්‍ය බවයි. නව මානසික සෞඛ්‍ය සේවා ලබා දීම පිළිබඳව සැලසුම් සකස් කරන විට ස්ත්‍රීන්ට හෝ පුරුෂයින්ට වෙන්වෙන් වශයෙන් වාට්ටු වෙන් කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් දැනට තිබෙන වාට්ටුවල කාන්තාවන්ට ආරක්ෂිතව ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ඇන්ජෙලෝ පෙන්වා දෙනවා.
2: Psychiatrists across Australia and New Zealand have been concerned about this for a long time, and any new development of mental health services should have a single gender orientation. And wherever possible, there should be attempts made at retrofitting the existing facilities so that women can have safe spaces.
1: Mahacharya Kulkarnige balaporuttu wenne kaanthawange manasika saukhya pratikara karana aakare Australiyawa thula pamanak nowa lokaya purama wenas wena kramavedayak sakas kirimai. ඒ කියන්නේ මේ කාන්තාවන්ට පමණක් වෙන්නු වාට්ටු සැකසීමේ මේ ක්‍රමවේදය අනාගත කාන්තා මානසික සෞඛ්‍ය සේවාවන්ට ඉතා හොඳ ක්‍රමවේදයක් වනු ඇති බවයි. කරුණාවෙන් සහ ගෞරවයෙන් පිරුණු ප්‍රතිකාර වගේම හෝමෝන් ස්ට්‍රැටජීස් වැනි අග්‍රගණ්‍ය නවීනතම ප්‍රතිකාර එකට එකතු කළ ආකෘතියක් මෙහිදී ඇති බව ඇය පෙන්වා දෙනවා. කාන්තාවන්ගේ ජීවිතය වෙනස් කිරීමට කුඩා හෝ වෙනසක් සිදු කිරීමට හැකියවීම ගැන ඇය ගෞරවයෙන් කතා කරනවා.
0: This model is serving as the blueprint for future women's mental health care. It is about the compassionate way of providing mental health care, but also cutting edge mental health care, such as with the hormone strategies that I've done the research with. But I'm really proud of the women, and every time we can just add a little bit more to the quality of life of somebody, I'm very proud that we've been on that journey with her.
1: Tanyaට නම් මේ ගමන ප්‍රතිකාරයක් පමණක් නොව තමන් ගැන නැවත විශ්වාසයක් ගොඩනගා ගැනීමේ ගමනක් වී තිබෙනවා. ඒ දැන් TAFE අධ්‍යාපන ආයතනයක් තුල Health and Leisure ශාස්ත්‍රයේ නව වෘත්තියක් සඳහා ඉගෙන ගනිමින්

0: සිටනවා. මානසික සෞඛ්‍ය ගැන කතා කිරීම ඉතාම වැදගත් කාරණයක්. නමුත් ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානයත් මේ රෝගීන්ට ආරක්ෂිත ස්ථානයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ට්‍රෝමා හෝ වයලන්ස් වැනි තත්ත්වයන් අත්විඳ ඇති කාන්තාවන්ට ප්‍රතිකාර ලබා දීමේදී මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම ඉතාම වැදගත් වෙනවා.
1: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: එහෙමනම් මේ ගීතයත් එක්ක සමුගන්න තමයි සූදානම. අද වැඩසටහනට සම්බන්ධ වුණේ කස්සප සෙනරත්, දිනේෂ් ලියනගේ, තිසරණී විජේ බණ්ඩාර සමගින් මම නිපුණතුරංගොඩ. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. බ්‍රහස්පතින්දා උදේ 11ට යළිත් මුණ ගැහෙමු. ආයුබෝවන්.